0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අලුගොනුමෙන්ගේ ප්‍රෝග්‍රෑම් තම හැම ජිෆාවා ගතුන් දෙන් ඉවි වඩනවානි කීරිත කුර්ආන් කියවුන් මියදු ඉවි වඩනවානි සූරතුල් බකරාගේ 742 වන ආයතුන් පශාගෙන් ඒ සූරතුගේ 750 වන ආයතුගේ නියලා

නොහනු ගෙන මුදලකුම් කලේග ෆානමීහකා අමානය හවාල් කොර වෑපිනම ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දුකුරා මීහුම් ෆොතුගේ අහුලෝරිංගිතරින්වේ අදි දීනාරකුම් කලේග ෆානු එමීහකා අමානය හවාල් කොර වෑපිනම ඒ අමානයන් අඹුරා රද්දුකුරුම් ඉදි වඩාගෙන් ඒ කමුගේ මතීගා කලේග ෆානු කායිම වඩාගෙන් හුන්නවියා මෙනුයි ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දු නුකුරා මීහු වෙස් එවරෙන්ගිතරෙන්වේ එයි හම කශවරුම් එවරෙන් බුනෙ උලනී උම්මිජුන්නා මෙදුගා එබහී අරබීන්නා මෙදුගා එහෙන් හෙදුමකුන් එවවෙස් ෆාෆයින් අහරමෙන්ගේ මච්චගන්නෙති මිෆදයින්නේ ෆාහෙ එවරෙන් දෙනතිබේ අල්ලෝහා මෙදු දොගවස්ගුණනීහියේ

එහෙන්නකුන් නූනෙ එමීහෙක්ග අහුදු එමීහක ෆුරිහමයන් අදාකු තක්වාවෙර වෙජ්ජමීහා දන්නාශ ෆහෙ හමකශවනුම් තක්වාවෙරින් දෙකෙ අල්ලෝහ ලෝබිවේ වඩිගම් වෙතේ.

Emiyeke fotay hikmetay nabi kan devima ding Allah du ko timanna ang alukam kura mi hum kam ga tia ba mi hum vashe mi stakun na bunmaki ikantatta devi evis insana ka ekashigin va kamenune adi king heye emiyek buna hushi tia ba mi hum fotung ogannadi ulun taketi ge sababunnai තියබෑ මීහුන් උගෙනි දස්කොන් උළුණු තකතිීගේ සබවුන් තියබෑ මීහුන් රබ්බානි ජුන්න එබහි දීම්වෙරි අල්මුවරන්න වාශයේ.

බෑ මිහුන්නක් කියවා දෙව්වනිකුන්. අදිතිය බෑ මිහුන්ගේ තෙරේගා එකලාංග රසූලා හුන්නවනිකෝ. තිය බෑ මිහුන් කාෆිරුවනී කුම්ෆදයකුන් හෙයේ. අල්ලාහුගේ දීනුගා හිෆහට්ටා මිහා දන්නාශේ. ފަހެ އެމީހަކަށް ސީދާ ވެގެންވާ މަގަކަށް ތެދު މަގު ލިބިއްޖެކަން ކަށަވަރެއް

ඒ මූුණු තකෙන් අලිවෙ අධි මූුණු තකෙන් අඳිරිවගෙන් දා දුවහෙ පහෙ එවරෙන්ගේ මූුණු තන් අඳිරිවගෙන් දිය මීහුන් දන්නාශ එවරෙන්න්නා දිමායන් එදුවහුන් බොනවේ හුට්ටෙ තියබෑ මීහුන් ඊමාමුම ෆොහු තියබෑ මීහුන් කාෆිරුවී හිජෙ පහෙ තියබෑ මීහුන් කාෆිරුව උළුණු කමට්ටකා හොරි අජාබ්ගේ රහ තියබෑ මීහුන් ලිබිගන්නාශේ.

0: අධ්‍යාරගණින් හැගඩ තේවිස් මිනට් මේ දිවි රාජ්‍ය ගඩොල් මගෙන දෙන බාජර හෙඳන මේ දගේ ප්‍රෝග්‍රෑම් ගල් මෙන් වාහ දක්කා දම ගෙන් දාන මාදෝකි රාජ්‍යගේ ආබාධ්‍යකේ දොළහේ ආබාධ්‍යකේ හෙදම කරේ විදාන කන්ත තැහි කොබාහ අලම ප්‍රෝග්‍රෑම් බෑවඩ වට ගොන් තිබේ හුඟුළු වා නම්බර කි තින තින හතර සුමෙන් හය සුමෙන් හයන් ඒ තුම් PSM යා මෙදර කොතේ බේ ෆොන ඛයාල් ෆාල් කරවෙන් නන් නොට් කරවෙන් আদি ලබේ දොඩ ඇතම ෆුර්සත තේ බේ ෆොන මෙන් නන හොළු වා ලයිෆ අල මෙන් ගේ මිය දගේ මේ ප්‍රෝග්‍රෑම් ග වාහ දක්කා දි මෙහා රෝල් මෙන් එහුන් තෙරිය ක හෙන් එහුන් තෙරිය ක වාහ දක්කා ද ජහස කොතේ ගල් මෙන් මි කමා ගොළුම් හොරි බේ ෆ්ලක වාහ දක්කා ලුම්බාන පබ්ලික් හෙල්ත් ඔෆිසර් අල්මන වාහ දක්කාල ඛාසකතක ෆාහ කරවි අල්මන රාජ්‍යයක මේ ලේග ප්‍රෙෂර් මේ ආබාධිය බයදාර හම ෆන්සස් ඉන්ස තමි හම මති ගොලේ කම ඇඟ තමි අල්මන වර විස්නන් ජේ කම කොමග ෆාහ කරවි එන් කම ගාගණක තුවාලක ෆන්සස් මිනිට් කෂ්ටත් කරම කි වර මුහිම කම ඒ ගාගණක හප්තක් සතේ කඩේ මිනිට් කම මේ WH රෙකමෙන්ඩ් කර වර කම මේ ෆාහ කර බාවෙති මේ තෙරේ අල්මන විස්නන් ජේ එහෙන් කන්ත තක තෙරේග කාණා කෙමග ಬೇಣುಕುರುಮಗೆ ರಂಗಳು ಕಾಣ ಏ ಅಳುಮೆ ಬೇಣುಕುರಂ ಜೇ ತೆಲಾ ವಿಹಾಸ್ ದುರ್ಕೋ ಅಳುಮೆ ಒಳಂ ಜೇ ಲೇಖಂತ ಮಚ್ಚದಾತಿ ಅಳುಮೆ ಹಕುರಾತ್ ಮಿ ಲೊನಾ ತಂಕೊಳೆ ದುರುಗೆ ಬೌಳಂ ಜೇ ದೆನ್ ದುಮತು ಇಸ್ತಮಾಲ ನುಕುರುಮ ತೆನ್ ಏಗೆ ಇತ್ರುಂ ಅಮ ಮಿ ಏಕೆ ಜಮಾ ಜಮಾ ತಕ ನೋನಿಯ ಕೌನ್ಸಿಲ್ ತಕ ಕುರೆ ವಿದಾನ ಬೇಕಂತ ತೆರೆಗ ಖಾಸ ಗೊತೆಗ ತಂಕೊಳೆ ಅಗೆ ಕೊಮ್ಮಿ ಕಷತ್ ಪ್ರೋಗ್ರಾಮ್ ತ ಹಿಂಗುಮ ಏಕೆ ಕಾಲ ಮಿ ಮಾಲುಮಾತಿ ಸಾಕುರುಮ ಮಿ ಕಾಲ ಮುಹಿಮ ಕಂತದ ಮಿ ಹುಂ ಹೇಲಂ ತೆರೆ ಕುರುಮ ತಕ ಮುಹಿಮ ಕಂತತೆ ಕುರಂ ಜೇ ಕಮ ವನೆ ಫಾಹ ಕುರಬಾ ಏಕೆ ಇತ್ರುಂ ಅಳುಮೆ ಗೆ ತೆರೆಕಸ್ ಫಾಹ ಕೊಲ ಗೊತುಗ ಅಳುಮೆನ್ ನಮ್ಮಿ ಕುರೆವೆನ್ ಹೊರಿ ಕಂತತ ತೆರೆಗ ಅಳುಮೆನ್ ಮೆಡಿಕಲ್ ಚೆಕಪ್ ಹೆದುಮ ಅದಿ ಅಮ್ಮ ಕಾಣಾ ಕೆಮ್ಮ ಕಷತ ಕುರುಮ ಬಾಹ ಕೆಸ್ ವನೆ ಫಾಹ ಕುರಬಾ ತೆವೆ ಫ್ರಂ ತೆರೆ ತಿಬ್ಬಾನ ಗೆ ತಮ್ಮಿ ಕಾಹ ಕಂತತ ಗಮ್ಮ ವರಂ ಖ್ಯಾಲ್ ಮೊಸ್ತಂದ ಬೇಫೋನ್ ಹಣ ಉಮ್ಮಿದ್ ಕುರಣಿ ಅಳುಮೆನ್ ಮಿ ಸಾಕೊಲ್ಲಮ್ ಟಕಾಳ್ಮ ನಾ ಗುಳುವಾಣಕಮ ಅಳುಮೆ ಕೂಡ ಇರುಕೊಳಿ ತೆರೆ ತಿಬ್ಬೆ ಹಣ ಬದಲು ಕೊಲ್ಲಾನ ಲಮೆ ಅಡು ಅಲ್ಮ ಫಾಹ
1: IKEA presents
2: Bajor Henry

නොහනු ගෙන මුදලකුන් කලේග ෆානමීහක අමානය හවාල් කොරබෑෆිනම ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දුකුරා මීහුන් ෆොතුගේ අහුලුවරින්ගෙ තෙරින්වේ අදි දීනාරකුන් කලේග ෆානු එමීහක අමානය හවාල් කොරබෑෆිනම ඒ අමානයන් අඹුරා රද්දුකුරුන් ඉදි වඩායගෙන් ඒ කමුගේ මතීගා කලේග ෆානු කායිම වඩායගෙන් හුන්නවියා මෙනුයි ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දු නුකුරා මීහු වෙස් එවුරෙන්ගෙ තෙරෙන් වේ එයි හම කශවරුන් එවුරෙන් බුනෙ උලනී උම්මිජුන්නා මෙදුගා එබහී අරබීන්නා මෙදුගා එහෙන් හෙදුමකුන් එවවෙස් ෆාෆයින් අහරමෙන්ගෙ මච්චගන්නෙති මිෆදයින්නේ ෆාහෙ එවුරෙන් දෙනතිබෙ අල්ලෝහා මෙදු දොගවස්ගුණනීහෙයේ

එහෙන්නකුන් නූනෙ එමිහෙක්ග අහුදු එමිහක ෆුරිහමයන් අදාකු තක්වාවෙර වෙජ්ජමීහා දන්නාශ ෆහෙ හමකශවනුම් තක්වාවෙරින් දෙකෙ අල්ලාහ ලෝභිවෙ වඩිගම් වෙතේ.

ගෙන්වා හැකිතකින් එතංගාවේ ඉබ්‍රාහීම්ගෙ ෆානු හුන්න විතන් ඒගෙ තෙරෙන් වේ එතන එබහී ගෙෆුල්ගෙ හරම් ෆල වදෙජ්ජ මීහායි අමාංකන් ලිබිගෙන්වා මීහකම් ගාවී එකමම් මගෙෆෙනි කුලදාන වෙජ්ජ මීහා ඒ ගෙෆුලක් පස්තු කොක්ගෙන් දියුමී එබහි හජ්ජු උමකී අල්ලෝහට්ටකා මීසකුන්ගේ මච්චන් ඔය වාජිබකේ එකමා මෙදු දෙකොළු හදාඇ මීහා දන්නාශෙ ෆහෙ හම කශවරුන් අල්ලෝහී එම් මෙහා ආලම් තකා නුලබ්වා ෆුදිවඩිගෙන්වා රස් කලාන්ගේ.

ආයතක කාෆිරවනී කීවගෙන් හෙයි අල්ලාහි තියබෑ මේහුම් කුරා කන්තෝගේ මච්ච හැකිවේ බොඩිගෙන්වා රස්කලාන්ගේ.

0: ගඩින් මෙන්දුරුන් අඹුරා දේජෙහි මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: මී අශාරහරම් මතේග උමරු ෆ්‍රය හාස කුරෙෆාවා ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම්ග අශාරහරම් දශක කුඩකු දෙන්නා නොගොලේ අඩා වාහකුරුම් එකශීගෙන් වේ.

0: කොබා හිග්ගෑම නූන්තරන වරන් හිග්ගෑම්ද වාන මිගොතන් දෝල් හෙල්ලාලමුන් කියාලන්ගේ හිඟබ කියත බලාලම ආහාරමෙනම් වෙස් තම්මකුණු සෙල්ලිය කියවාරරන
1: නන්නු
0: ගති හෝඩා බොඩා මේක එබ කියා දෝ දිරේච්චිගේ වාහකත නගුලන් දාශිගේ වාහකෙස්තෝ හර්මෙන මිච්චි වකිනුවා වාහකද කොබ එහෙ මේ මසෙක්ක බෑ මිනිමු නිංගේරන මසෙක්ක එහෙම වර බරාබර දෙන් ඔති වාහක බෑ ඥාර වාහක ගොස් ඉන් හිසාබින්ගේ තරන වාහක මිවා හිසාබ කියලුම් ෆෂෑන් කියා දේ නම් ෆෘතම ගුලි කුජ්ජා කි ජුම්ලයා එක්කොන්ගේ ඊවන්නා උමේර් කියා කුජ්ජ වාහකගේ මුලෙනි ඊවන්නා උමේර් ගේ ඊවන්නා උමේර් කී එක්වරි දෙකුදි අපතුස් එකේ අනිකකන් එහි තිරවේ බලිවෙජන මාලාලා ස්කූල දනි එකීග දෙකුදි නැකි අවට්ටරි දෙකුදි අපතුස් එහි තරිකම් බේනුවා මිහුන්න වී වරකුම් මිදෙකුදි එහි තරිකම් ෆෝර් කොද්දේ දෙම් පුරතම ගුලි බෑවරියා මි කී ජුම්ලේ කී මි වාහකග ඉතුරු කුලි ජුම්ලේ කී එද්දුවහකු මම්මේ ගේ තරේග කුණිකහ මි දෙකුදි එහි තිරවේ දිනේ දෙන් කීකේ රණා බුණානි ए दुआ को मम्मे गेतेरे कुणी कह मिदे कुदिन एही तेरि वेदिने दे लें कोन जुमले इतुर कोल्लाने हेमे रीतिवाने कीने देन वाहा काम मसेके
1: कोद्देनीमा मम्मा वरन उफावे
0: मसेके कोद्देनीमा मम्मा वरन उफावी केके केके राणा आदे फार कुडिया कुडा कोने आडी बुने आदे फार आदे फार बुने बराना ए मसेके कोद्दिनीमा मम्मा वरन उफावे एकुदिन शुकुरु अदा कुरिये दो
1: लब्बा
0: वरन अम्मर कुरेंगे कुडी लियदनीमी ए मसेके कोद्दिनीमा मम्मा वरन उफावे आदि आदि शुकुरु अदा कुरिये दो
1: लब्बा
0: रंगळो शुकुरु अदा कुरम कोमे मिहेस तो राणा को देंत गेगा मम्मे मसेके वारा रंगा लुगे कीके कीके एच्ची इक्का गला
1: दिनी
0: हाँ तो रंगड़े देम्मी को दिन दो माशाल्ला तिगो तो यही तेरे बच्चे आप दे सिंगे एहे में देंग होती राणा के हदिया लिबे तो कुड़ी मीने लिबे ने ता एबे ता हदिया है की को देनी ಸೆಪ್ಟೆಂಬರ್ ಎವ್ವನ ದುಹಕ್ಕೆ ಕೊಂದು
1: ಹೇಗೆ
0: ಏಯ್ ಮಾಮ ಕಾಫ ಬಾಣೇನು ಮಾಮ ಕಾಫೆ ಸರ್ಪ್ರೈಸ್ ಇದ್ದೇ ರಾಣಾ ಬುಡ ದೀಪ ಸೆಪ್ಟೆಂಬರ್ ಎವ್ವನ ದೂಸೆ ಕೊಂದು ಹೇಗೆ ಕೊಂದು ಸೆಪ್ಟೆಂಬರ್ ಏಕಕ್ಕೆ ಮೊಳು ಮಾಮ ಕಾಫೆ ಹಂಗೆ ದೋಸೆ ಮಾಮ ಕಾಫೆ ಕಿ ಕೊದ್ದೇನಿ ಕಿಕೆ ಬುಣಾಣಿ ಮಾಮ ಕಾಫ್ ಕ್ಯಾರಿ ಕಿಕೆ ಬುಣಾಣಿ ವರದ್ ಲೋಬಿವೆ ಬುಣಮ್ಮಿಂಗೆ ಕಾಡೆ ಅದ ಹದೇ ಮಾಡಿ ದೋ ಆಟೆ ಕುರ ಹಾಫ ದ ಲೋಬಿವೆ ಜ ಹಾಫ ದೋ ಏನು ಹಾದ ಉಫಾವಣೆ ಮಾಮ ಕಾಫ ಹಿಂಗೆ ಏನ್ ರಣ ವರ ಉಫಾಯ್ಜ ರಣಾಯ ಬದ್ದಿಮಿಂಗೆ ಅದಿ ಹಾ ರೀತಿ ಬಂಜೆಸ್ ಕಿಯಾದ ದೀಫಿ ಮಾಮ ಕಾಫ ವಾಹಕ್ಯ ಮಮ್ಮ ಬಪ್ಪ ವಾಹಕಾಸ್ ಎಹಾ ಲೋಬಿ ಲೋಬಿ ಬಂಜೆತ್ತಿ ಕಿಯಾದಿನಿ ಅದಿವೆಸ್ ಬದ್ದಲ್ ವಾಣಕಮ ಕುಡಿ ಉಮ್ಮೀದ್ ಕುರ ನಿರಾಣಾಯ ಹಿಂಗೆ ಇನ್ಶಾಲ್ಲ ವಕೀಲಾನ ರಣಾಯ ವಕೀಲ ಫಣಿಕಾಸ್ ಕುಡಿ ಒಂದೋಲಿ ಹೆಲ್ಲಾಲಮು ಹೆಲ್ಲಾಲಮು ರೀತಿ ರೀತಿ ಹದಿಯಾಂಗ್ ಅಡುವ ಹಾಲಾನ್

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: කාමියාගේ ෆයර් වෙරේක වම් බේනුන්ත කාමියාගේ ෆයර් වෙරින් ගාතුම් ඉරුෂාද හොදම් බේනුන්ත විෆයර් ෆුරා කුරම් බේනුන්ත
1: ගුණදංකාර
2: කොම්මෙ හොනිහිරු දොයේ ගෙහඳුනු නුවගට ෆනරග රිපීට් හොනිහිරු දොයේ හවීරු හතරුගට ෆනරග আদি ආදිත්තු දොයේ හවීරු හතරුගට ෆනරග
1: එංහා 7149 kHz medium wave 89 MHz FM band
2: හමයිකණි දිවිහි රාජ්‍යයේ ගැඩු
3: ಅಂಗಾದಿ ಉಂಗನ್ನಾದಿ ಮುನಿಫೋಯ್ ಫಿಲುವಾ ದಿನುಮುಗ
4: ತೆದುವೆರಿ ಕಮ್ಮಾಯಕು
3: ಎಕುವೆರಿ ಕಮಾಯಕು
4: ಏರುವೆಸ್ ಮಿಹಾರುವೆಸ್ ರೈತುನ್ನಾಯಕು ರೈತುನ್ನ ಎಮ್ಮೆ ಗಾತುಗ ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು
3: ಎಂಹಾ ಸತರ್ಸ್ತೇಕ ಸಾಳಿಸ್ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್

මේ ගැන ස්තිරි හප්තාගවහක මිසිල්ස්ලාගම මිහාරස් කෙන සම්දාවහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල් ගනි හදියා කුරවාෆා වාහකේ මේ හප්තාගස් වාහක උශේලි මරියමාත්ෆා අදනන්.

0: මේ තාරිහි එත තස්වීර්තකෙක්ගා කොළ ජසෑදී තිරුම් ගෙනස්තේන කොළ ෆිස්සේ.
1: පුති ඔය මොඩිය මර එතිබ එක්ක මහර ඇන්න බිය කියන්නේ මිර තූක පුරින් මුකුලිටිය.
2: කලෝ ඉබ්‍රාහිම හිබරු ගැම්ම මිරුමහෙන් උන්නනි කොන්දා කුතා
3: ඒ කීක්කුරන් හිබරු ගැම්ම මස් මිරු තනෙත් තිබදනි
2: මෂ බෙලිදානෙන්නු මයින් කුරෙන්ජේ කමෙන් ඔවෙදානෙන්නු එහෙ නුනස් බල මමියයි මිරුෂු ගේ අතොළවරිකම් ගේ ෆැක්කොළොයි ෆෑගේ
0: එවේලා
4: කොම්මේ පුරාස්වති දුවෙහි ගේ මෙන්දුරු කුරි එකාර්කටි ෆණරාගා රිපීට් හම එදුවහු ගේ රේගඬු දිහකටි තිරීහුගා ಅದಿ ಹುಕುರು ದುಹು ಗೆರೇಗಂಡು ಪಾರ್ಕಡಿ ತಿರಿಯುಗ
0: ಎಂಗಿನ್ ಸತರ್ ಸ್ಟೇಕ್ ಸಾಡಿಸ್ ನೇ ಕಿಲೋ ಹಾರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿ ಹನ್ ಮೆಗಾ ಹಾರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
4: ಹಮ ಏಕಣಿ ದಿವಿಹಿ ರಾಜ್ಯ ಕ್ಯಾಡು
5: ಹಿಮಬಿಹಿ ಜೆಹಿಫಾ ವಾಮೀಹಕು ಕೆಸ್ಸಾ ಕಿಂಬಿ ಹೇಳುಮು ವ್ಯಾಗೆತೆರೆಯ ವೈರಸ್ ಫೆತುರೆಗೆ ದಿಯುಮು ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ ಬಂದು ತನೆಗ್ಗಾಣಮ ದೆಗಡೀರೆನ್ ಹಾಯಿರುವಂದೆನ್ ವ್ಯಾಗೆತೆರೆಗ ವೈರಸ್ ಹುರೆ
6: ವೈರಸ್ಗೆ ಅಸರ್ ಹುರಿ ತನೆಗ್ಗ ಅಲ್ಲುಮ ಫಹ ಲೊಲಾ ನೇಫತಾ ಆಗ್ಯಾಗ ಅಲ್ಲುಮು ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ
7: ಬಯ್ಯಾ ದೆಕೊಳ ದಿಫಾ ಇಬಾರು ನಿಮ್ಮೀಹುಂ ಅದಿ ಮೀಸಲ್ಸ್ ವ್ಯಾಕ್ಸಿನ್ಗೆ ದೆ ಡೋಸ್ ಫುರಿಹಮು ಕೊಫಾ ನುವಾ ಫರಾತಕ ಬಲಿ ಜಹಮುಗೆ ಫುರ್ಸತ್ ಬೊಡು ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವಾ

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: Ilmi nurung hitang arokurwa de duniyege bajverikama magu dakkade
2: tulaheo futunteri ufaver dirulmaka rasta fahikotte
1: ummidu akoddi ekaniverikam filuade
2: divehrajjege adu
1: engha 4149 kilohertz medium wave
2: 89 megahertz fm band
3: ගණින් මෙන්දම ගලවේ තිංගටි 30 මිනිත් අසෝමිතේ ගෙන් දොනි තිවිහි රාජ්‍යයේ ගඩු

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සෝලිහුන්ගේ පකීචා.

0: قال رسول الله صلى الله عليه وسلم إياكم والحسد فإن الحسد يأكل الحسنات كما تأكل النار الحطب رواه أبو داود
1: ماني رسول الله صلى الله عليه وسلم حديث كرفية تيبا ميهم حسد وركما بروت وإكما دره لواش فهي هم كشورون ألفان دركا أندا حسق الله حسد وركا هيوكا تتكا حسق الله
2: මේ දිවිරාජ්‍යයේ ගඩු දිවිරාජ්‍යයේ ගඩුන් හතරගඩි සාලි 6 මිනිට් කම් ගෙනස් තනි මිරේගේ ෆතිස් නමාද වගුතුගේ බංගියා බංගීතුවා
3: අල්ලාහ් අක්බර් අල්ලාහ්